සාදුවයි ඒකනෝ කිතයිස්මානිංආරිතාරමා සාදුවයි ඟකනෝ ඥොත් කුමරු අච්චව මනුවංගකුතා බුකෙත්ති බං ඒතංකමයාරේකමයාපගේ ඕතන්නහ නිකිතේරියම් තෝඩහ බාරුබා ඒකඩාපුගයිත් මංවංජුග ඒඥලෙප් ගවා ගිකිතයිකදියාත්තෝ ඕංකිතේදයක්සමාකා ජලයේ බාගම්පුුවන් සවම් සාරුවන්